උජිගින් සෙත් මෙමෙත් අගී දතරං මෙමෙත අගී ya baru ya 101.3 FM YFM Begulai Sejalai.